0: දිවිහි රාජ්‍ය මිනිවන් ගෞමය ගොතුගාතුමා දිවෙහි බස් අදාකුරා දව.
1: මිනිවන් කවුමක හයාල් ෆාල් කුරුම්ගේ මිනිවන් කමක මුහි මොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් 49 kHz මීඩියම් වේව් 89 MHz FM බෑන්ඩ්
0: දිවෙහි රාජ්‍යය ගඩු
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා.

0: දිවෙහි මිනිමං කම්මති අපද සබ්බිස් ජුලයි දිවෙහි රාජයේ පහුරුවෙරි මිනිමං දුවස්
1: හරුතනා කම්මතික මකුන්නානමේ මරු වියස් පහතක හමනුවෙස් දාන
0: යාල්ලා මියදු මිදීබං අමාං කන් දෙවාන්දේ මිනිමං කමුගෙ ෆුනි අලිකං අවතත් දමහට්ටවාන්දේ එකුවේ කමා බදහිකන් දිවෙහින් ගිහිතුගා ලෆාන්දේ ෆාගති මාද මායි ගියලිකං මුලි රාජ්‍ය දක්කවාන්දේ

තෙරෙන් හඟුරාමෙන් නුගොස් ෆස් ජෙහුණු මීහුන්න කලේග ෆාන් විදාල් වාශ් ගදෆද වෙගෙන්වා බාරෙක්ගෙ වෙරි බයකු ගාත දීම තියබෑ මීහුන්න ගොවාලබ්වානත තියබෑ මීහුන් එවරෙන්න්නා හඟුරාම කුරුමශ නුවත එවරෙන් කියමම් වෙ ඉස්ලාම් වුමශෙ ෆහෙ තියබෑ මීහුන් කියමම් වානම රිවෙති වෙගෙන්වා ධර්ම තියබෑ මීහුන්නං අල්ලෝහ් දෙවානෙති අදි මීගෙ කුරින් තියබෑ මීහුම් ෆොරගස් දිම් ෆදයි තියබෑ මීහුම් ෆොරගස් දේනම වේන් දිනවි අජාබකුම් එකලාංගෙ තියබෑ මීහුන්නං අජාබ් දෙවානෙති.

0: එබ්බයකු අනෙබ්බයක ފොරස්සාර නුකුරා හොෂිකමෙ එහෙනී එ ފොරස්සාර කුරි මීහුන්න වුර එ ފොරස්සාර කුරෙවුණු මීහුන් මා හෙවකම් බොඩුකම්ගා විධානේ අදි අංහෙනුන්ගේ එබ්බයකු අනෙබ්බයක ފොරස්සාර නුකුරා හොෂිකමෙ එහෙනී එ ފොරස්සාර කුරි මීහුන්න වුර එ ފොරස්සාර කුරෙවුණු මීහුන් මා හෙවකම් බොඩුකම්ගා විධානේ අදිතිය බෑ මීහුන්ගේ අමිල්ල නෆස්තක ආයිබුනු කියාශ එබහි එකකු අනෙකකං ආයිබුනු කියාශ අදි එබ්බයකු අනෙබ්බයක නුරුහේ කහල ලකබ්තකුන් නුගවාශ ඊමා වුමෆහු ෆාසෙකු වුමුගේ නල්ලිබුමකී හාදහා නුබෑවිගෙන් වාකමකි.
1: ගඩි මෙන්දුර එකෙක් ජෙහි තිබෙ ෆරුන් අඩුව සුමතිය ගෙන්දවනි දේ රාජ්‍යයක අඩුව

0: آدھے میں اور منارو بندی ترقی ابھی وزارہ پولیٹیکل ڈائریکٹر آف افغانستان طوفان محمد فرید دکی واہ خاص کتے گال میں فاہ کو گندی منیمم دو ہے واہ دکھا دار اور میں منیمم دو ہے گے می واہ میں دکی ونی اڑوت کم بے گڑوت کم اور میں سدا میں وان کوری مسے نو نے کوفوا مسے کتو اور میں لبن مهم منیمم کم گے واہ کا دین ابدس بے فون دکم گندوا ای واہ کے کی منیمم کم گے اگو کورے وینے منیمم کم کا کوری مسے کتو نو نے اڑوت کم گے تیبے بایا کو منیمم کم کوری مسے کتو ලිබුණ උපල කුණ නෝනි මිනිවන් කම කුණ එයි ඒසස් කුණ අලුවත් කම එක තිබේ රෝ ඉංගේනි මිනිවන් කම කේ කියා මොහිම් කම එක්ක එතන අල්මනන් හම් එම්මෙ දෙම ෆරිද ස්වාහ කරේ විවාහකේ අල්මන ෆහග වෙන්දේ අල්මනන්ගේ මි ෆහගේ හයාතෙග්ග ෆහගේ මේ තාරිහ ගල්මන එකහල් ගොතක මේ වගුත් කොළ දේ වගුත් කොළ කියාම ගෑමස් නොවැම්බර් තිනේ නොවැම්බර් තිනේගේ ඒ හිති හඳාන්තකි දුවහකස් අල්මන් තෙරෙන් ෆිලාගෙන් දාන හඳාන්තකෙන් නෝ ඒ හොරිහා වාහක අල්මන රාජ්‍යගේ හි කංකොළ තකුම් එදෝග ගබිරා මේ ඒ වගුත්කොල් තරේ ගාල්මෙන් කන්තත දිමාවි ගොතොන් ආල්මෙන් කොන්කමෙ බෑ කුරම් වි මිකහල එතක් කහල මිස්නන්තකේ විපාරිතක වරබඩත බදතක ආල්මෙන් හිඟා බිඟා වෙ උලෙන් ෆසෙහ කන් නොයි ආල්මෙන් මගුතක ග ආල්මෙන් හිඟා බිඟා වෙ දෙච්චි දුබ්බ වල කන් නැ ආල්මෙන් බාරු මේ හම වගුත්කොල් ක ආල්මෙන් බාරු නැතෙ බුඤ්ඤස් කහ ගොතක ඔත බෙවෙන් ගොස ඔත වර බිරවෙර හාදත ගොත යදි මොල මිනුම් කන් මොලින් ගෙල්දුන වහකින එන්නමස් කොඩ වගුත්ක ආල්මෙන් බේර බයෙක් ග සාමුන් ලිබුන
1: ತರಿಕೆ ಅಭೆ ಉಜಾರಾಗೆ ಪೊಲಿಟಿಕಲ್ ಡೈರೆಕ್ಟ್ ಆಗಿ ಫಾಹ ಕೊರೆ ವಿಗತಿಗ ಮೀ

0: එංහා සතර්ස්ථයක සාලිස් නුවේ කිලහටස් මීඩියම් වේබ් අධ්‍යනුවේ මිගහටස් FM බේන්ඩ.
1: එම්මෙ සීදාවගෙන්වා තෙදු මගුග සාභිතව හුරුම.
2: ඉස්ලාම් දීනුගේ අගීතා වරුකද කුරුම.
1: දෙදුනියගේ හයායි පාච්චවරි කුරුම.
2: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේගොතුන් දීනය එවුම්වරින්නා සුවල් ගුරවා.

0: කඩින් හවීර හතරකට ෆනර්ම මේ දිවෙහි රාජ්‍යයගඩ.
1: Minivan Ufa. Ni program ge title sponsor ki Group Company.

අලුගන්න මෙන් ගෞමකී මිනිම ගෞමක වීති අලුගන්න වරන් උපා කොරන් ඇයි මිගොතන් මේ හවීරුම් හිංගාලන් නොකුම වේති මිනිමන් මාහවල ගොල වේති වරන් උපාවේ මිනිමන් දුහක තහුණියා හුරි හැමන වෙසරිස් කොලා

0: දිවී කියවා කොදින්න කියවමු මෙහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්.
1: එහෙම මිහාරති කුදින මැසක නිවිච්චත
2: ලබා.
1: එහෙම ෆුරතමා යාණියා කියල් දිබන් යාණියා ෆාහගවි එක්කමෙ.
3: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාණ දුවහෙක්.
0: දිවෙහි ඉස්ලාම් කියවුම්ක ඉතුරු එහිය.
4: රේඩියෝ මුදර්රිස් සානවී දිවෙහි.
0: රේඩියෝ මුදර්රිස් මිහාරු YouTube channel ලුම් කොම්මෙ වගතකුස් අඩෝ හාලිවේනේ. දිවිරාජි ගඩුගේ YouTube channel අවහා subscribe කොලවා.
5: මුන්නා කොබ

අද මගුමති වෙට්ටි ෆොන්න කුජ්ජය හමෑන් මී කාච්චෙ නුලිබි ෆොහුන්න මීහැන් එහි තෙරිබුමා හමයන් එකි සිෆ සිෆෑග එක කොනක ඉහිතිරම් කුරුම් මිදක්කෑ දෙනී.

0: මේගමිකය චෝලන්නක ඉන්ඩියයා දරි කොළුගේ බයි එහෙනවෙස් මිහාර වජුදුගේ ස්නෙප් බයින්ගේ තො එනවෙස් මේ රාජ්‍යක තාරයක හම ලියපොයි මුහිමු සොෆ්හාය මෙ දක්කෑ දැන එනුතු.
1: අවුන්මක රාජ්‍ය තාරයක බයදර එම ගොරින් රිකෝඩ් කර පයි හංගුරාමය ගොතුක පෙනගෙන් මෙදන මහාබරණ මහාරදුන්ගේ මේ හංගුරාම මේ චෝලයන්න කරවි හංගුරාම අවුන්න මේ හාර මෙ දක්කෑ දැන.
0: රාජ්‍යගේ අංගුරාමෙන් එනතු එනවෙස් මිතනුග මෙහින් දක්කෑ දින් කමුග.

0: දැම්මයක මිනිවන් කමෑ කොළ මුන්දයක් කෝදින් දේමීහකු මරාලි තම්මි ෆැරුණේ තිලේරි හරාද තිම්මියකු මරාලා ෝබමි පෙන්න්නනියහ නොතෝ
1: චෝලන් අර මක ල මුන් දිය බෑක මච මිහු චෝලන් ඇ බෙරිවගන්ත මන්සර අරුමන පෙනක දන මේ මන්සර ගන්ටක මහාරම ොත්ේ මිසිකල් මන්සර මහර පෙනකෙන් දේර මොල මඩු මොල තන් නාමාමයකෙන් අඩ ඇකි ගල්මන්න පෙනකෙන් දෑරම් පෙන්න්න ගෑගන්ට කදිවහෙන්ගේ දෙතින් අතර මහක මර රටුතරේ මිහු නොකුන්න රතරේ මිහු නොකුන්නයරු මි පෙන්න්න එමිහ මර එ එත්තන් මුලි හිතාමෑගේ සාල්ද මොලිතනක පෙතරගෙන් දාගොත මේ වනේ තයියාරු එපා.

0: කොදන්න බද්දල් කොල් ලබ්වාාප හම වඩන්නමන ආද තිබෙන ගොඩන්නවන රාජ්‍යයගේ මිනිවන්දහගේ හස හරකතුක බෑරුම්මට්ටක බරගෙන දවදත්තවගේ වරගෙන බේෆොන් වඩාගේ තිබෙව ඒකොත එමගෙන ඩිපලමටම් වඩාගෙන ඒ හර ගොතු මේවන මහරු පහකො ආද රයිසු ජම්හොරිය මයෝගතු වඩාගේ මේ සෞදර්බියයාගේ මේ හාංකම හසක වඩන්න මිනිස්ට සදාම් කොල්ද ම පහ මඩු කොල්ද මහාරු මේ රස්මඇතු බඩ බෑර වඩාත් මටක රාජ මාදය කර දයාර මේවකත දයාර නිමාදයම පහ මාදය එමනිිපාන් හොන්නවා හොටල අදම වඩාතු මටක මහාර එමනිිපාන් මෙහම ලෝංචාර වඩා ඇති ලෝංචාවර වඩාගේ මහා ලෝච් මාදයක මන්දුර නොකුතටක ශ්‍ර කොල්ලා ගද මන්දර අවමන පෙනක මෙද හම යකක දෙ මකමතින් පෙනක මෙදා බොඩ්තක්පාන වග මඩකොල්ල මතිබ හොරිහ කොතින් අදව සමදිවෙහි දෙදයකේක මෙතනක උපා පාලු කරමොද මන්දර අවමන පෙනක මෙදන එකකතින්න එකතිගේ ස්කූල්ග ටීචරුන්න අද එකතින්ගේ ස්කූල්ගේ ටීචරන් ඒතුරම් බෙලනි වරම මතර එකකතින්න බදලකරන් තිවෙනක යගේ හනම මේකතු බෙලන වරන අවමන පෙනක මෙදන මේකතු මේ එමනක් පානු දතර කර හම ජිපවා ලෝංචකොල් පාදංකාරරි නට්ටාදුමගේ එම පහග තජාරිත එම පහග මරහද පෙනක මෙදන අදය ගේතුරුම් මේක ස්කූල් කොතිම සව මෙතන බඩෑන් තිබේ හම හොරිය බේපුරන දිද හර සදාංකර මන්දර් අවමන මිහාර මි පෙන්නන මේකතු හොරිහා කොතිින් වරම් උපලු මිතරුග හම ඒකොති උපාදා හිංහම ජහොම එකේ මේ දන එක්කුජ කොනෙකුජ්ජක දිද හෝර විහුරුවා සදාංකර මිහාරු මෙතන ආද මිහාර රයිසු ජුම් හොරිය
1: මේ රස්මියත් මිහා හිසාබුන් නිමුණි මිනිවන්තුගේ උපලුගා බෑරවදවි කමට්ටක ආශර පිරිම හෙමානුෂා දිවිහි රාජ්‍යගේ රයිසුල් ජුම්හූරියා ඩොක්ටර් මොහම්මද් මුයිස්ගේ දෙකමලෝ නෂා වඩා තිබ්බවි එම් මෙහා බේපුන්නා වර ඉස්ලාස්රික මායක ශුකුරු දන්නවා මිනිවන්තුගේ මුණාසිබත්ක පේවි වි උපාවරි හෙවිකමා කුලිවරුගේ මෑතාණිය හරකාතා වැඩැන් දෙවි කමට්ටක තිය එම් මෙහා බේපුන්නා පන්නා සගාපතා තරිකයා බෙහි බුසාරාගේ නම්ගා වර ඉස්ලාස්රික මායක ශුකුරු දන්නවා අදියස් එෆ්ආර් මිනිවන්තුගේ හේවදුමා තහුණියා තියහුරිහා බේපුන්නන් අරිස්කුරන් Bajaveri Ufaveri Amariya Kangeden Assalamu Alaikum
2: As the ceremony now comes to an end I would like to thank His Excellency the President Dr Mohammad Moizu and First Lady Sajida Mohammad for joining us to celebrate the 61st years of Independence Day of the Maldives The Ministry of Arts Culture and Heritage thanks you for joining us on this joyous occasion celebrating 61 years of independence of the Republic of the Maldives Thank you and have a wonderful evening.
0: Ade me nimuni inget nimuni rasmiyat nimaka ngas enna mes raisu jumhuriya mihar nokku wadage me asti horiha kudin kare salam kol man fan atan salam kol la katir haraka kol la mihar man fan me motokeda dimala emikman kar kol dimala දාතන් අවමන එබ ෙන මනිකවාන් මහාර ගොස් කාර්කොල අරහම එතන දා හොරිහා කුදන්නහ මනිකවාන බදල හොරිහ කුදන්නහ මෙදන සලාම් කුදන්න අත අම සලාම් කොල්ලවා තවල්මන පෙනග මෙදන වඩ ඇගත කාර අර වඩාගතම එක දැ මහාරදම තිවෙන අඩයගුම් ගොස බාන මහාර තන්ගේ මරේගම හස රස්මියත් නිමගෙන් දියාර නොත දෙෙස්මේ එහම මහාරමතේ මරේග මුල රස්මියත් නේප දිවරජ ගඩු තිබේපන අවමන මිගතන රස්මියතක තිබේපන පහම ජිවඩනවා කල් ගොතෙක් අවමන මේ සිකොද වනකම අවම උමද කර
3: මිනිමං උපලු අල්ගුමෙන් එමස් බෑවරවා හල් අදවෙ සෙපාරු මේ උපාවර මිනිම දෝගේ හේද මතහන ඇති එම බේපරන අරිස්කරම අල්ගුමෙන් මිලයි් කමරේජ් නිමාලන මිලයි් කවරේජ් ගතුම් ොනුම් ෙක්නික ගතුන් හිතරෙද අලි වහි දෙම් ප්‍රඩියසරුම් ගතුන් හර ඇතරව ෆින අද අස්ම ද ලයි කර බ හම ගෙස් ල්ගු ිස්ම
0: අද අවුට මේ අද සපහර මිනන්දුම පස්වල් සපර මනදහග උපද හිංහම ජහම අද හයදත හරහ බේපන දිවහම හල හුන්න හතු අරිස්කරම මහසාබන් අලුම දිවරාජයක
3: අඩුග ටිය බද කොල්ලන හොර බෙපනස් වර බාජරයකද මස්ලාම
0: සලකු
4: ද ග මි ගෙනස්තින මිනිුන්දහගේ මනාස්පතුග බේවි හෙවිකම කුලිවර හර ඇත ජුම්හෝරි මෑදානු වගතුන් මෙහර ගඩින් නුවගඩී ෆන්සස් හමිනෙට් ෆස්සිකුන් මීතිව රච්චේ ගඩු.
5: මුනිෆූහි ෆිල්වාදී මවුණුමත්ගේ හසානා මුස්සලිකොද්දේ එම් මේතු බාර්කුරවේ බෑවරිය.
6: දෙහිරාජ්‍යයේගේ අඩු.
5: එහස් හතුරුස්තෙක් සාලිස් නුවේ කිලොහත්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහත්ස් FM බෑන්ඩ්.

0: දිවෙහින් මිනිමුම් කම්මති අපද 26 ජූලයි දිවි රාජයේ පහුරුවරි මිනිමුම් දවස්
1: හරුතනා කම්මතික මහුන්නානමේ මරු වියස් පහතක හමනුවෙස් දානම්
0: යා අල්ලා මියතු මි දීබං අමාන් කන් දෙවාන් දේ මිනිමුම් කමුගේ ෆුනි අලිකං අවතත් දමහට්ට වාන් දේ ಎಕುವೇ ಕಮಾ ಬದಹಿ ಕಂದಿ ವೆಹಿಂಗಿ ಹಿತುಗಾ ಲಫಾಂದೆ ಫಾಗತಿ ಮಾದ ಮಾಹಿ ಗೆಯಲಿಕಂ ಮುಳಿ ರಾಜ್ಯ ದಕ್ಕವಾಂದೇ

අලුගන්න මෙන් ගේ ගාමක මිනිමන් ගාමක වීති අලුගන්න වරන් උපා කරන් ඇයි මිගතන් මේ හවීරුම් හිඟාලන් නුකුම වේති මිනිමන් මාහවල ගොළ වේති වරන් උපාවේ මිනිමන් දුක තහුණියා හොලි හැමනව සරිස්කලා

0: රෆියු එහුන්නේ ලවබාසිය වෙස්තයාරුවගේ.
1: ඔහ මේ ලවබාසිය සාදාවේ දාන එන කියන්න හැදෙන.
0: විදේන. හිඟ කුඩ කුඩ තංකොලෙ.
1: මේ මෙසර කම් අමිල්ල ෆෂානේ ෆොර් සමින්ග.
2: ඔමෙයාරෝ මේ මේ ප්‍රෝග්‍රෑම් ග මියොන්නෙන් කොමිස් එම්මස් එකතේ කරන් ජෙහෙ
1: කොත. ඔහ හැද නෝනේ මොලේ කුඩ තංකොලෙ. කුඩ තංකොලෙ කියා දාන තාය.
0: වර කුඩක.
1: ඔව් මෙහර මේ මේ හියන්න අඩෝහාපන්න ඕන නැ නේ මියා මාස්ගේ.

0: ේවාතකන් තිවිධන තන් ෙල බන්ද ගද එහැවීම ඒ නවීනුන්ත ඉහුලාස්තෙරි මකරේ
1: හම කොබත
0: තරතිපක අරුණු දන්නවාන අරුුණු එපාර කුරිකම දන්නවා අරුවන මිමන්දරත පෙන්න්න බොට කාරිහුණ රෙස්වරනුතව කස් කොදින් ගලන ගේ ඔෆික පද බාධාරක තිම්බාකොට දෙබාකුති ඔෆික මේදරකුණු තිබේ බාර කොමස් කාරි රෙස්වරට කරන අනත්තලක මියවලන ගේද ඒ අරුුණු හෙතිච්චක අරුගුණු ඔෆිය අරුුණ ඕන ෆියක වලන්ටියරු කොල හෝද හයකාශක් ගේ හොද ුණ කලියමෙන් කුදින් කොම්මේ දුහු තිකුරා මසෙක්කයි ගඩියා එක්ක ලියාශේ වරියම ෆෝන් කෝලෙන් ආස්කින් ඒ ෆෝන් කෝලෙන් ගිප කොතුකම් ගාවියස් අමිල්ලක මෙහි කම් ගාවියස් අමිල්ලිය ෆෙන්නඤා එකන් කොද්දේන කුදින් කොලේ කේ හර බේරවනේ මුනි යකුදි එකන් කුරි ඉගේතන් කුරියරු ගහම ඉඛලාසිරිකම එකන් කුරිය බල්ලව අරුගණ්ඩ එස්එස් කුරිය ගාකනක 50% වගොත සේන හේදන් නුකරන ඔෆියකෝ මිකන් එක එකන් එබජි හේ ඔෆි හොග තිබුවා සුවයිසර් ලෙවලුක ඉගේතන් බේෆුනවස් ekan kuran mottaka masaken audit kurun yeto mama faasa aya bekan da audit kuraya masaka sebo audit kurayan to sarukatan daga migota mikanta kurakanu ya hama isa hita ko junior kudin ko discipline bedane algonu hama jessing e ofi hekka inge to algonu hama jessing evs muazzev ko ofi ya wanwa pahuga intol saabom ba sadiyan kamuga restaurant ra kos kenwaade
1: ehma gawaitu taka ahulu wari bun netto
0: discipline e game bes ene tarbiyat libena ekon gina kudina gina tarbiyat libeni algonu singe අමිල ගියකු නොකෝ දෙන් උලනේ කිගේ අමිල මෙජක් නගස් නෝ එහෙම එහෙම බයක ප්‍රතිබේ ඒ ඒ ඒ බය අදා කරම් بس ඒ ඔෆි යෝගේ අරගෙන දන්නවානි ඔෆි යෝ මිදෙන්න වෙලෙලුක වෙරින්නේ
1: එහෙම ඔෆ් මේ මිසනකන් ඔෆි යෝ ගුණනේ ගොන් කල් ගවයිතකෙතෝ ඒ ගවයිතක අහුළු වෙරි ගවයිතක එක්කොත වසීෆන් හාසිර වෙනේ කරන් කොහවල් විෆෝ වසීෆක් මසූලියත අදාක එකම හේත කරන්ජේ වගුත හේත
0: කරුම
1: දැන් අදි බලන්ජේ ෆරැතොබස් ඒ සිම්මා ඒ දැන් අල්ගොම මේ දක්කනේ වකි මොසෆේ ගවහ කරන
0: කුරිහා
1: මොසෆුන් වෙස ඒ වසීෆන් ඉලාස්තරියුමකි ඒනක දශම් මසකේ කුරා මිහුන් ක වසීෆා දි ඒනක හවල් කුරේ සිම්මා ෆ්‍රී හැම අදා කරු කොම මිහෙන් නම් වෙස දැන් මේ අද මෑගන් මෞලවකි අස් මේ වසීෆ ඇකලාස් තෙර නොවිච්චනම මුස්තමයිගේ සබුන් කුරානේ නේ දිවසර එහෙම මේ අස්තු මේ බාලෙෆ වසීම්ම මේ අරුගන් මේ කොම මීහකොස් මේ එකි දායරතකු මුස්තමයිගේ බේනුම් බේ ખિદમત තෙරින් ඒ ખિદમત තෙරින්ගේ මේ තුවාලුක මිසක වසීෆක් මේ ඔන්න අග්ගඩිරුක තෙරේග හතරගඩිරු නොත ෆස්ගඩිර කි වසීෆෙන් බේරුක දෙන් එම් මේ තින්ගඩිර වසීෆ බගුතේද කරන්නේ එහෙම ජීයා ඒගේ සබුන් කොන්කල් නේ දිවස ರತಕ್ಕೆ ಕುರಾನ ತಮಷ್ಟ ಮತ ಮಿತನೆ ಹುಲಾಸ್ತರಮ ಮಿಚಿಯ
2: ಆದೆ ಅಣೆ ಹಗಿಗತುಕ ಅಳುನ್ಮೆ ಮಿ ಮಸಕತಕ ಮಿ ದನಿ ದೆಂಗೆನೆಂ ಏಕಮಂ ಉಜೂರೆವೆಸೆ ಬಲಿಬೆ ಏನಗೆ ಸೀಮಾತಕೆಂ ಎಬ್ಬೋರಿ ಮಿಗೆ ಎಮ್ಮೆ ಮುಹಿಮಕಮಕಿ ಏನ ಅದಾ ಕುರಂಜೆ ಹೆ ಮಸೂದೆ ತು ರಂಗಳಂ ಅದಾ ಕುರನು ಕುರೆವಣಿಮ ಏಕಂ ಕುರುಮ ಮಿಮಿಹಾ ಮಿ ಅಯ್ಯನ್ ಕೊಫ ಹುರುಮಗೆ ಬೇನೋಂ ಅಸ್ಸು ಕೆಂಡಿಗೆಂ ಎದಿಯೈ ಮಾನೆಕಿ ಏಕಂ ಕಂ ಹಮ ಬೊಸ್ಸುನ್ ಲಾಗೆನೆ ದಾನಿ ಮಿಸಾಲಕ ಮಿ ಅಳುನ್ಮೆ ಮುಸ್ತಮಗೆ ಏಕಿ ದಾಯಿರಾತಕ ಬಲಾಲ ಎಲಿಯಸ್ ಮಿಹಾರ್ವೆಸ್ ಮಿ ಫೆನ್ನ ಗಿನ ಮಸ್ಸಲತಂ ಆಸ ಹುರಿ ಎ ಮಸ್ ಸಲ ತಕುಗ ಜಿಮ್ಮದಾರು ಕಮಾಯಕು ಏಕಂ ಕುರಂಜೆ ಹೇ ಮೀಹುಂಗೆ ಜಿಮ್ಮದಾರು ಕಣ್ ನೆತುಣ್ಣುವತ ಏಕಂ ರಂಗಳ ನುಕುರವುಂಗ ಸಬಬುಂ ಅಸ್ತು ವರ ಬೊಡತಿ ಗೆಲ್ಲುನ್ ತಂ ಎಬಲಿಬೆ ಮಿಸಾಲ ಕಬುಣಣ್ಯಾಮುಂ ಮೀ ಉಂಗಣ್ಣಾ ದಿನು ಮುಗವ ಸಮ ಏಕಂ ಕಂ ದಿಮಾವೆ ತೆಂ ಉಂಗಣ್ಣಾ ದಿನು ಕಿ ಎಮ್ಮೆ ಬುರಕೊ ಮುಸ್ತಮೋಗ ಮೀಹುಂ ಕುರಾ ಮಸ್ಸ ಕೆಹೆ ನಮಸ್ ಏಕಂ ವೆಸ್ ಇಖ್ಲಾಸ್ ತೆರಿ ಕಮಾಯಕು ಏನ ನುಕುರಾ ನಮ ಅದಿ ಕುದಿನ್ ಸೆಮಿಸ್ಟರ್ ಎ ನಿಮಿಗೆ ನುವತ ಟರ್ಮ್ ಎ ನಿಮಿಗೆ ದಾಯರು ಏಕು ದಿನ ಹಾಸಿಲ್ ಕೊದ್ದೆನ್ ಜೆ ಬ್ಯಾಯಂ ಎಬೋವೆ ಮುಗರ ಅರ್ಥುಗ ಖಂಡಾಳ ಏಕಿ ಲೆವೆಲ್ ಎಮ್ಮೆ ಪ್ರೀ ಸ್ಕೂಲು ಫೆಶ್ಗೆಂ ಗೊಸ್ ಟರ್ಷರಿ ಲೆವೆಲ್ ಲಾ ಹಮಿಯ ವೆಸ್ ಏಕು ದಿನ ನಮಿ ಫೋರ್ ಕೊದ್ದೆನ್ ಜೆ ಬ್ಯಾಯಂ ಎಮು ದರಿಸ್ಗೆ ಫರಾತ ಕೊಡ್ನು ಲಿಬೇನೆ ಏಕಿ ಏನೆ ಲಿಬಿ ಫೋನ ವಗುತುಗೆ ಬೇಡೋ ಏನ ಹೇಗುತುಗ ನು ಹಿಫೀಮ ಅಸ್ತು ಬುಣ್ಯ ಕುದಿಂಗೆ ಉಮರು ದುವಹೆ ಮಿ ದುವಸ್ತಕೆಂ ಹಮ ಬೇಕಾರ್ ವೆಗೆಂ ಎದನಿ ತವಲಿ ಮಿ ದಾಯರೆ ಬಲಿಣ ಸಿಹಿ ದಾಯರೆ ಬಲಿಣ ವೆ ಸಮ ಮಿ ಸಿಹಿ ಫರ್ವಾ ದೀನು ಮುಗ ಎ ಅದಾ ಕೊರಂತಿ ಬಿ ಮೀಹುಂ ಎ ಮೀಹುಂಗೆ ಮಸ್ತುದಿಯ ತಾದಾ ನುಕುರಿನಿಮ ಬಲಿ ಮೀಹುಂ ತಗೀನವೆ ಮೀಹುಂ ಬಲ್ಕ್ಯ ಕುರಂಜೆ ಹೇದ ಬೊಡುವೆ ಏಕಂ ಕಮುನ್ ಲಿಬೆನ್ ವಿ ಮಂಫಾ ನೋಲಿಬಿಗೆನ್ ಮಿದಣಿ ಎಗೊತ್ತಂಕ ಮಳವಣ ಮೆಂಗೆ ಮುಸ್ತಮಗೆ ಕೊಮ್ಮೆ ಲೆವಲ್ಲೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬಕ ಬಿಲೆಸ್ ಬೈಫರ್ ಎಬುರಿ ಹಮ ಮಿಸ್ಕಿತ್ತ ಮಿಸಾಲಕ ಮಿಸ್ಕಿತ್ತುಗ ಇಮಾಮ್ ಬೆ ನಮಾದ ಕೊರ್ಮಟ್ಟಕ ಇಮಾಮ್ ಮಿತಿಬೆನೆ ಅಯ್ಯಂ ಕೊಫ ಮುಸಾರ ದೀಫ ಏಕಂ ಎಮಿಹಾ ನಮಾದ ಬಂಗಿ ಗೊವಣ್ ನೋದಿಯಾಮ ಎಹೆಂ ಬಯಕು ಮಿಜೆನಿ ಏಕಂ ಕೋರಂ ಏಕಂ ಕಂ ವೆಸಮ ಮುಸ್ತಮಗ ಹಿಂಗಾ ಕಂತ ಆದೆ ಹಮ ಹಿಂಗಾ ಅಳವಣ ಮೆನ್ನ ಹಮಿಯಂ ಹಮ ಏಕಾಲ ಖಬರು ಆದೆ ಎವೆನಿ ಮಿಸ್ಕಿತೆಗ್ಗ ಏನನು ದಾಣಿ ಬಗೆ ಗೋವಾಕ ಮಿಹಕ ಹವಾಲ್ ಕೊಲ್ಲಾಫೆ ಏಹೆಮ ಕೊಬಾತೊ ಏನೆ ಏನಗೆ ಮುಸಾರ ಹಲಾಲು ವೆಫಾ ಹಮೇ ಕಣಿ ಮಿಸ್ಕಿತೆನ್ನು ಹಮ ಮಿಗೊತ್ತಂ ಅಳುವನ್ ಮೆನ್ನ ಫಾಹಗವೆ ಏಕಿ ದಾಯಿರಾತ ಕೊಂಗೆ ತೊ ಹಮ ಏಮಿಹ ಕೊರೆಂಜೆ ಕಂತಂ ಏನ ನುಕೊ ಏಹೆಂ ವಿಮೆ ಏಹೆಂ ಬಯಕು ಮಿಜೆಹೇಣಿ ಎತ್ತ ಫೂಬದ್ದ ಏ ನಮಾದು ಕಹಲ ಕಂಕಮಕಿ ದೆ ಏನ ನುದಿಯಸ್ ಏಹೆಮಿಯ ಕೊ ಬಂಗೆ ಗೋವಾಣೆ ತಾದೆತ್ತೊ ಏಹೆಮ ನಮಾದು ಕೊರೆ ಕಮಕೊ ಬೈಕ್ ಕಂಕಮಕಿ ಏನಗೆ ಬದ

0: ලාමසිල් බේ්ලක් ඇතු ආරගුණ මේ දක්කනි තිවා ගත එමිහක ඒ කොම්ම පාද වසීපා වියසිද කොම්ම වසීපා කමුගා වියස් එමිහක වසීපා අදා කුරායරු 1000කම වසීපා අදා කරමු කි ඒ ඇතු දැන් මේ අරගුණ දන්නවාද බේන විවාහගෙන
1: දැන් යූසුෆ් කැබට් තසුවාලේ
2: අරගුණගේ අස්සොත් මේ සුවල කිමිසක මේ තොබ ස්ටෝයිදරුන් ගේ දිමා අදා කරල් ස්ටෝයිදරුන් මේ තනුගේ මේ ටෙක්නිෂන් නුනියා ඩියුටි ඔසරම් වියස දෙහ මියුනස් ඒ බා මේ කොන්ක මේ කොතක තොමි ජවාබ්දාරි වන්දේ මිසක ස්කොවෙදරුන්ගේ වර බොඩු දිමා දතු හයිගේ තුක තන ගොලේ එහින් මොදි ෆොන රස්පොවෙදරුන්ගේ දිමා බොඩු වානේ බයිෆාර වාකි ස්කොවෙදරුන් වීම තන් කොලේ එක සීනියර් එක තිබෙනි යණේ බයි තන් තනුගේ තන අවුඩ හොරියත නික වාකන බයිෆාර එක තන් කොලේ මසෙක්කට නැතිපහ එබ තිබේ බයිෆාර ස්කොවෙදරුන් බයි තන්
0: ඒ වජීෆා එමින බේන වකට හවිසුමට්ටක සරකාර මියුපතනි ඉගේතො සරකාර මුවජිමුන්තක මිතිබෙනි දැන් ගිනෙත්තෝ වානි සරකාරු තිබේ මුවජිෆු නුනිය කුම්පුනි තිබේ මුවජිෆු එක නුකොෆිය මුයිතමය ගෙල්නු වන්නුතො එම්ම හෘතමානකමකි මුයිතමෝ තෙලයක ඒ ඒ ඒ ඉතාරයක් ඉතුබාර කෙනු මිවෙලකම වෙන දුව කුරන් ඔන්න කමෙ කොටෙන් නුදේන ඉගේතො කොන් නුදෙවෙනි එක්කද මුවජිමු එකමහ නූලෙවේ තියේ ඒ උලෙවේ නම අම නුලයා පසිය කොද්ද වෙන කන්තරස් මාදන් ආද එනෝනියා හැම එක එම පංගොස් ගුලන් නුවා මේක ගුලාගෙන් කුරන් නුජේ හරතේ කොග්ගෙන් උනේ කමෙන් නුවා හසා කොසියා ඒක වානවතකි ඒ මුවස්සසයා කමදු රජිතුංග මොයිතව ඉතුබාරු කෙනේනි ඉතුබාරු කෙනුම වරෙ ගෙල්ලුම් හොරිකම මොයිතමක නෝන්නා නිකත් අලුගොන් මේ රාජ්‍යයෙන් බේරුකස් වසීවාතා කො පුරිමිහෙ අලුගොන් ෆා කරවි අලුගොන් එක්ක දිවෙහින තෙරපහේ පුණා කරනු ඉගත බේරු ගමතවක බේරු ගමතවක මියනකම මියන ගැටිය කුරාණ මේ කර වෙන මුනෆියා ඒ යගි එතන හිඟා ඉගත කොත එකම එහෙන් එවනි එමිහුන්නා එකීක අලුගොනගේ අනේ බයිකුදින් රාජ්‍යයෙන් බේරුස් වසීවාතා කර ඉගත හයිබ පොඩි තීහම තන්තාග අලුගොනක ලාහකේනු නේ මේ වසීවාතා කර ගැටිය මන ෆෝන වහ දක්කා මොදක් කන වාගේ හම පුනා බප්පයි මේ රසී කඩීගේ මහර මේ පහන් ගුරාන ඒ වීම එයි දෙත්තෝ මේ වසීෆා අදා කුරන් ජේ ගොතකි ඒ එමිහා යන් මොයිසමාවක එනියා ගොළුන් හරි ෆරතක ගුරාන බගොත් සම එන ලිබේ නේ
1: හා මච්චත් තිබේ මීහුන් එමිහුන්ගේ සිම්මා තන් අදා කරීම දෙත්තෝ ඒ ෆාහග කරේ ෆදෙන් අස්තු ඒ සිම්මා අදා කරන් එන වසීෆාගේ වගුතුගේ බේනුන් හයෝගොතුගේ ඉපන් අස්තු එෆස් මීහකු මේ බොඩු වෙෆා බොඩුවම කියන සිම්මා තකුන් එකහෙරිවන් ජෙහකමෙන් නෝ
3: බරියුමෙන්
1: ආදෙ මිසලක සුපර්වයිසර් කරන් ජෙහෙන එහෙන් කමෙත ඩියුටි ඔෆිසර්ුන් කරන් ජෙහෙන එහෙන් කමෙත එම කොබයතෝ ඒ සුපර්වයිසර්ගේ වසීෆාගේ එන අදා කරන් ජෙ මස්සූදිය තුතක කිහෙම එකංකං නුකරවේ නම සුපර්වයිසර් කමගේ එන හුරුමුගේ බේනු මෙන්නේ එම එන ජෙහෙන එන බලහට්ටන් එන් ජෙහෙ කන්තත්ත මිසක එවෙදානේ මේ මසකේ කුර මුවසෆුන් කුරි කන්තත්තන් එමි හොරංගල බරාබරන් අදා කුරි තෝ බෙලුන් කමගේ විසෙම ඒ කංකං කුර වැනේ ෆසීහ ඉන්තිසම් තන් හදෙන් එකංකං අස්තු කුරුන් ඒ වරම් මොහිමුකමේ අලුණව මිහෙන් දන්නවලා නළුගඩ ෆාහග වීකම මේ බයික ගොම්තෝක මිසල්ලක මලේෂියා ෆද බේරුගේ ගොම්තෝක ෂොපින් මෝලේ ගහුන්න ෆාහණයක දාරු එතා අයබහුරේ ලිස්ටෙන් හරු කොල්ලාෆ එමි සොය කුරා ලිස්ටේ ඒ ෆාහණ දොවුණු මිහා මේ දොවුණු තෝ ස්පවෙස් චෙක් කොෆ සොය කොල්ලා එම ටික ලාණි එතන් තනු ගා අයබහුරි ෆාහණ තෙර රීති ටිෂු තන් හුරි හම කොෆාණෙක මෙන් හුරි ඇද්දොන සෑපෝණේ බහුරි එමම ස්පවයිසර් මිකං කන් නොකුරානම ෆාහණ දොන්න මිහා නොදොවනස් දොවනස් බලාන මිහ කොන හොන්නානෙ එම් වෙසියා එතන වන්න මිහුන්ගේ එතප් පෑවර ශකුවෑන් අන්නානෙ එකීව ෆාහණ නොදොවනස් එකම් බලාන මිහෙන එහෙම ස්පවයිසර් මිති බැනි දෙන් එනගේ දශුන් තිබෑ මිහුන් මස්සක කුරි ගොයි නුවත කමින් හිඟා ගොයි බලා රෙකෝඩ කොන් එකං කං කුරන් එහෙම අස්ත මිකං කං මිහෙන රඟල කුරේවේ නම තන් තන් හුන්නානේ වර රඟල මසක් එතන් හුන්නානේ බේලිෆා කං කං හුන්නානේ නිමිෆා කල නුවෙගෙන් එහෙම හො ශකුවා කුරා කනු සේන එහෙම ඒ මුහිම කමකේ අද කොම්මෙ මීහෙකම් ගවිය සෙමිහා කුරන් ජේ මසක් එත කුරුන් එක මට්ටක දැන් චෙක් ලිස්ට් තන් හදාගෙන ආදී හෙන් ගොයි ගෙවෙ සුන්නානේ
3: කොමිකස් මී හර්ගොන් මෙන් බස් මිති වි හැම වර තරකීවේ කුරි හර ගොස්ස වර කින කංක මොහෙන්න මස් අල්ගොන් මෙන්ගේ අමෙල නෆසුත තරගී කුරු නොත තහ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කොරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: رشك مهنا نيدن غوتي مي تريك جل على فدتو هم جيتر بس
1: حقيقة جيتر يكنو غوتي تري بس وده كنوا نيجات ميهم جيزنة هو لا كنوا نيجات أي مي سرها دوا كي كوري فننا غورما كي أي ميهم جي حق جن جي ميهم جي هم عميل لذ مودا أي ميهم نع هم عميل ميهم جي ملكي يات أي ملكي يات هم مارا غنى ونو كم بلي بني ميه جي هدية كانوا لا ميه جي إيمو جي تري وده فيك وده فيك كم
0: එහෙම වෙච්ච කම වුණාද අලුගොනු මේ මීහ කන්නගේ සිරුරුම එකතු කවස් කොත්තර වදගෙන
1: නෝනද ශක්කෙන් නංගේ તો මීහගේ යුදනේ කානුලිය සිරුරුම් අදි කොහොමද ඉතින් වරබොඩ ෆාෆෙන් ඒ වරබොඩ හරාන් කරු මාෆා කමෙන් ඒ අද අමුදු මීහ කන්නේගේ වග සිරුරුම් මීහගේ හග්ගකන් එහම මීහගේ හග්ගකන් අරාගෙන වුණේ කොහොම පානේ මේ මීහගේ කොච්ච වදෙච්ච කම වුණේ නම ගේත එබසාලේක එකක් කරුවෙගෙන නෝනේ හම එහම හරාන් කම කවවාන ඉංගේත කන්න කණ්ඩේලෙගේ එකම ෆාෆ වෙරිවාන මීහගේ හුද්දේ කානුලිය මීහගේ ඉමං වදේ ජිකම ගෝනේ නම
0: බිරුවතුන්
1: ජේ වරබොඩ බිරුවතුන් ජේ කමෙන් එංගේ තොම වර ආදි ඉක්ගුතු කිස ආදාය කමෙන් නුන් ඒ කම කියංගේ තො වරන් හම රොක්කාතරි කමෙන් ඒ කම කි මිහිගේ සරහත් කිත්තේ වදගේ දියුමක එහම මිහිගේ හග්ග කරාගතුන් කාල කමෙන් ඒ
0: මිසල් කම දෙන්න යාලුග මේ රෂග මිහුන් ඒ දෙන් දායරුග ගේතර දොරත තලලා ෆදස් ගෝත තෙර දෙන් හම හාමේ උන්නාන දෙත් තො රොඩ රොකා ගස් කහා දෙන් මේ චිස්ස සුන්නාන දෙන් මිහ කුණතෙන් නොහෙ
1: අසලුග අපි ඉවිම් වකි කුරේ ෆන් එක්කම වඤ්ඤා විසාලක දැන් මිහකන් මෙහාරු
0: මේ තේදාණගත මිසක වශාෆාරු නැත්තස ඇති ඉම් වකි කුරේ ෆදත්ත ගෝති
1: නෝ මිසක වශාෆාරු නැක්කම ගා හොරිදාන ෆහරේ වශාෆාරු නැති ගේන් අලාජාපා දෙකම කු අදි වශාෆාරු නුනේරිෆ එහෙම විජේ හාලතුග මේ මිහකන් සාලකන් අතිමන්නා මි දෙවනි එනගේ සරහත් දුකන් නොත නුංකන් නේගේ හාලතෙ බෙජිකම වඤ්ඤා දැන් ඒකි මසලේ ඔයකමෙන්නු මිසාලක බයගේ රාජ්‍යයේ රාජිතේ බයගේගේ බොහුරේ හැමකනි ගිහදා අදි වරා ෆාර නුලෙයිෆුන් ගේගේ එංගේ તો ඒ දෙහෙම් මේ මගුම් හිඟා මීහායන් ඒ මීහාගේ ඉමකි කොබයක නේගේ අහලතුග වෙච්ච කමෝනී නම දැන් ඒ මං එරේග විශේෂ ඒ අදි මස්සලෙන්නු එහන්න කුන්නු මිසාලක වරා ෆාර ගේ බදලුග හුරි ගස්තකේ ජහලා එංගේ તો අම හේකෙන ගස්තකේ ජහලා දැන් වර ෆසේ කමයි කුවා එනගේ සරහ දුක් තේ වද විදාන් එහලතුගස් වද ගෙන්වාන එවති ඒ ඉන් වකි කුරේෆ වකි කොරන් ගොතුන් ගස්තකේ ජහලා ෆහුරි මා මීහායන් එංගින් ජෙහෙන මිහර මී මීහාගේ ඒ එහෙම එනගේ ගේ ආපුරි මිහාගේ ඉමුගේ තෙරේකකන් ඉන් වහිකුල්මුගේ ගොතුන්කන් එහෙදි මිසාලක රුජ්ජාල් නෝනියා එනුම් වෙස් ගස්තකේ ජහලා එහුරි එහෙම විදි වදගෙන නොවන
0: අරු නුක්තේකි මිසාලක ඒගොතේ බොහොටේ මිරුස් ගහ අඹ ගහ අදී හැම මිස්තරුකාරි ගස් ගහ චේ බොහොටේ චින් මිස් මිසාලක ඒ ගොතින් ඒගේ ගොලේ මිහුම් මිසාක ෆුරන් තනක දියේ යන එදෙන් ගෙවවන සෙච්ච බේනු කුරික මිහුන නේ එකහල විෂ්ණු මිස් මිහුගේ බොහොරේ
1: ඒ බොහොරේ එගේතු අයි ඒ කණේලිගේ හැම මිහිගේ හග්ගකන් අරාගත්තු එගේතු ඒ ඉන්න අල්ලාහු නුෆුස්සවන එංගෙත මිහිගේ හග්ගකන් අරාගෙන අරාගතුමක් කිය අල්ලාහ් වස්න ෆුස්සවන් ෆාෆේ එකම අරුණ වර බිරුවෙත් වංජේන එකම එංගෙත මිහුන් හම වර ආදාය කමෙක්ගේ ගොතුගා තියවිදාලුවා ගොත මිස් මිහුන්ගේ පුරේ මිහුන්ගේ ගෙදොරු තල්ලාපා එබෙදේ මාලයන් එබාද නුනිය රාජ්‍යයෙන් බේර පුරාගෙන එබෙදේ ඒගේ පුරේ අඹ ගහ නුනිය මිරුස් ගහ ඉචි හදාලාප දැන් මිගේ මිහකු නූලේ වද මිරුහා අඹ ඉචි බෙදලාගෙන දානියේ හම වක්කමෙ කුරුම් කම පදකම කබ වානි වෙගෙන දානි අද මිහිගේ හග්ගකන් අරාගෙන උණු කම වානි දැන් වර බිරුවෙත් වංජේන කමෙන් එයි එකංකම ඒ ගේ වෙරිෆරාතුන් නොත ඒ ගස්ගෝගේ වෙරිෆරාතුන් ඒගේ මාෆෙ නුලිබිජ්ජේ කම ගවනී නම අල්ලාහ් සුබ්හානහු වතාලා නුදින්න මාර්ගේ ආමෙ දුහක්
0: එහෙම ඒ හුද්දෙන් එදුමුගේ තෙරේ ගල්ගම වරපොට මිස්නාදන් ජෙහෙ කම
1: වරන් රක්කා තෙල් මසලේ
0: දැන් ඔති ෆොටි ගස්සතේ ගහ දිහ ෆස්සොන හදිස් මේ බබක ගෙන් ඔෆ් මෑන් ඔල් හෙක් ලෙෆන්ස් මේ අබු සර්ර ගෆන් කි බෙන්ජි බබකින් බේක ලෙක් ෆන් විදාලේ එරියා කු තිමන් ගේම් බේරන් නුකුනේ මේ ෆයිතමන්නාය ෆෙනුනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ගිනි කන්‍යා හිංගවා ෆවඩා ගන්න ඕන කොෂේ ෆයිතමන් බස් හන්දුවරු ගලේ ගා කුරිය වඩා ගති මේ ෆයිතර කලෙක් ෆන් බල්ලවාලෙ විකනුන් තිමන් ෆෙනු වඩා ග හදිස් කරවි කොම්බේ කලෙතෝ තිමන්නා දෙන්නේ මේ අබු සර්ර
1: අද මේ මානේ කි රේගනුගේ දම්වරු ගේත හිඟා ෆවුල් දා එරුගා ඒ කාකුක මි කාකුක එංගිල් මොකී වෙස් වරම් මොහිමුකම ගේත ඒ අමාංකම් ෆිතුරිගෙන් දියුන් මේ එම් මේ බොර බෙන් මකි රේගනුගේ දම්වරුගේ වගතුගා ඒ කාකුක නෙන් හිඟා දාන මිහකු හිඟා ෆ දාත මේ ෆෙන්නනි ඒකමකු ඒ ශක්කු කුර වේගු වෙස් දාන ගේත අනික මීනගේ නියත කි කොබයතෝ මි කොන්තාක දා මිහෙතෝ මි අනික කි කුර මි හිසාබ ගනු ගොලේ මිහෙතෝ මිහෙර හුරිහා සුවල්තක මේ වුණා මෙදුග උපදේ වූ එකශීගෙන් වේ එකහල හාලතෙක් ගා එම් විම ඒ කාකුකන් මේ කාකුකන් එඟි දෙනි තාරෆ් වෙලුමුගේ ගොතුන් හම එකහල හාලතෙක් ගාවස් නං අහල විජිකම් වනේ නම බුනලුමකි ඒ එම් නගලු කමෙන් හම කොල්ල කුරන් ජෙහෙන කම එඟයතු
0: දෙන් ගෙනස්ති වෆ් වනේ ෆොටෝ ගැසතේ ගහද්දී හවන හදිස්ක මං අල්ලාහ් එකමන රුසුන්ද වේ උම්මහානේ කිබන් රිවාවගෙන් මේකමන විදාලේ මක්කා ෆතහ